නම් ඉස්සකන් මුකතුමින් එක තිබෙතාන් අතියකන් දොතුමින් ගෙන්න දෙකළු බින්න පයි වේදේ දෙම්බ නොතුමින් බැලනි අන්න තෙක්මෙත මත පුටි ඉතෙන් යක් වයනස් පලිල ඉදල් වහති බෙකසෙ නලෙන් දෙකලන් කිමු සුගින් දෙදි කිමු ඉලෙන් යල්ල තෙක් යල්ල දෙනෙන් පයි ඉරල් බෝ හදින් කිනි කුචි දෙප් දොතෝ සිතා yen nagin xamni li nak la rek bu len yalla tek do may ak yag dana tek yow bi mo ko xam yo tek yi ni nek ci bir kasso bi la jek nek rek am ni ko wat nek wala yow way ji de yow ku yalla ba kel ya rabbi tin fa fe ci ko jara ko ta yow dar bi nga tuddi ci kasso bi ben nek yalla def ci rek bank ñu sax yego tu yow ci tu kasso bi ñaan ko ko ñu ko nek ci suñu wax rek bi ñu defé té légui ñeen lu baax bi nga xamanteni ñaan ñu koy wax di ñu wax itam yoon bo xamné yalla tay jël nañu ko ci bakkar yo xamanteni yalla dana ko fa ñu dugg bi ñu dugg ci kasso ak la ko xamné dañ ko la amé ci biir kasso wa ñu way ji nañ kan yusuf nañ man ma yusuf doon ko baax ko ku ñuy wax yaqub di doomu ishaq ishaq di doomu xaritu yalla be ibrahim ñoom ñepp nak ñu xamni ki nit ku tax nit la ko xamanteni wax deug yalla li mu fi wax war na ko wax ñoom ñepp seen xel ak seen xol daa di daan sedd buy ci waxtaan yooyu nga xamanteni yusufa doon na ko waxtaan ak ñoom ak dëkk bi mu dëkk ak ñoom ci biir kasso waaye gis nañ ni ñaari waxambat na yooyu nga xamanteni duggal nañ ci kasso bi ànd ak yusuf ñoom bi ñu dabase ci kasso bi rek lañu def yusuf a xarit daqoog moom fu mu toog ñu ñëw toog ci wetam di waxtaan ak moom ba gis ne neen ko daan yow yusuf ñun dañ laa bëgg bëgg nag na lool ba amuñ ci yow sax yusuf na leen nag ah ma génte nag ngeen téy ci ndax sama bay bëggoon na ma yàlla na tugg ci bëggee sama tëndu ni itam ca marché ba yóbbu ma këram bëggoon na ma waaye ba ma duggee ci biir këram leen yàlla nattu soxnaam ba nattu boobu moo ma tabal tey fii ci kaso bi mu ne kon nag na ngeen tey ci man loolu leen bëgg a wax rek ni nitu yàlla kenn du ko ñoo ko nitu yàlla kenn du ko ñoo ko ndax boo ko ñoo ko da nga koy miin te miin googu nag moo lay jaay ba tax na dànn ko rek mooy gën gën nga mën a jariñu ci moom te li ñu wax naan ñaar néew na bu ñu jariñoo ci nitu yàlla ndax miin ngay tax moo di jabar ak bëkk nekk jabar ak bëkk nekk dañuy miin nitu yàlla ba miinaay boobu moo leen di yàqal lépp loo xamante ni waroon nañ ko am ci nitu yàlla boobu mu mel ni kon ñoom ñaari xale yooyu jékki mu jékki rek daal di comme ko doone daal nanu laaj yusuf comme moom daal day wane ni nit ko baax la te itam day wane ni am na lu mu xam nanu ko laaj ni ko daal gént nanu pour ñu jëm ñu fi di gént ko et mu mel ni kon dafa xam nanu ne ñoom daal ñu ngi koy tiig ak tuuti kon la leen yusuf a doon tere mel na ni am na ndax fu mel ni commencé nañoo tiig ak kenn ki daa jóg jóg te moo di ki nga xamante ni moo doon te jox bu bi muy naan maanaam moo nekkoon sapiteuram mu ne fa inni raytu ka anni fi bustanin fa ida ana bi afji karmatin alayha talatatu anaqida min xinabin fa janaytuha wa kaana kasu lmalik bi yadi fa asabtuha wa saqaytu lmalika shurbatan وقال الخباز إني رأيتك أن فوق رأسي ثلاث سلال فيها خبز تأكل الطير منه نبئنا بتأويله إنا نراك من المحسنين إيه سبيس ربنا كمان دي لما جنت جيف مهن دي منك جي بين شعبي مهن دي منك جي بين تاتو غربو قريزي نحن ما تقفنات نياري جيبو قريزي نحن بمكور witte nak neena ma naa ko nag ba mu nekk si